සිල්ලා කෙබාදරූ පින්තෝ තස්ස කියා කියා මුනියන්න මුන්සං තාමවයි ඕටලුන් ඉන්දිය නිබිලිය බයිය ගිලිය ගිලිය බකාතසිය නංආ කිතයේ.